facebook.com/lankaradio facebook site facebook.com/lankaradio අපි facebook ලිපිනේ මතක් ගන්න facebook.com/lankaradio ඔබට පුළුවන් අපත් සමග chat කරන්න එන්න අපේ facebook පිටුවට ඒ වගේම ඔබට පුළුවන් අපට ලියන්න info@lankaradio.com info@lankaradio.lk උන්සර email address lout@info@lankaradio.lk Sie können uns schreiben. So, nächster Lied ist, gibt Lieder, die genau diesen Moment treffen, in dem das Herz schwer ist und die Gedanken nicht zur Ruhe kommen. Nodaka inna bae ist eine dieser Stücke. Ruan Hettiarati singt hier mit einer Wärme und Tiefe, die sofort berührt. Milan Gita, Ruan Hettiarati ge janapritam gita etama නොදක ඉන්න බෑ ඔහුගේ ඉතාමත්ම ජනප්‍රිය වුණ ගීතය තමයි නොදක ඉන්න බෑ අපි දැන් සූදානම් වෙනවා ඒ ගීතේ වාදනය කරන්න මෙන්න නොදක ඉන්න බෑ

කොත්ත මල්ලි අපිට ඕන වෙලාවක මතක් කරන්න පුළුවන් සුනිල් පෙරේරාගේ ජනප්‍රිය වුණුම ගීතයක් සුනිල් පෙරේරා අපාතර නොසිටියත් අපිට පුළුවන් සුනිල් පෙරේරාගේ ගීතවලට සවන් දෙන්න ඒ වගේම කොත්ත මල්ලි ගීත ඉතාමත්ම ජනප්‍රිය වුණ ගීතය ඔහු ගායනා කළ ගීත අතරින් ඒ වගේම තමා ඔහුගේ ජීවිතය ගැන ඉතාමත් කෙටියෙන් කියනවනම් ඔහු ශ්‍රී ලංකාවට හිටිය හොඳම ගායකයෙක් මිට් Kottamalli, erinnern wir uns an Sunil Pereira, eine Legende, deren Stimme und Energie Sri Lankas Musikszene geprägt haben. Auch wenn er nicht mehr unter uns ist, leben seine Lieder weiter und bringen uns immer wieder zum Lächeln. Hier ist die Gypsies mit Kottamalli, das Lied.

කටහඬ අපිට මතකයි. චූඩමාණිකේ බලාලා යනවා මේ අපි. ඩෙස්මන්ඩ් සිල්වා අපේ අතර නොසිටියත් ඔහුගේ ඉතාමත් හඬබර ගීත වලට නැත්තම් බයිලා වලට අපිට පුළුවන් සවන් දෙන්න. තවමත් වසර ගණනාවක් ගියත් ඒ ගීත අමතක නොවන ගීත බවට පත් වෙලා හමාරයි. අපි දැන් සවන් දෙමු තවත් ඔහුගේ ජනප්‍රිය ගීතයකට, චූඩමාණිකේ බලාලා යනවා මේ අපි. මේ චූඩමාණිකේ ඉනරන් විය උන් ඩෙස්මන්ඩ් සිල්වා ආයන ස්ටිම පොල ලේබන් ප්‍රොයිඩ උන් බයිලා රිතම් මූස් අව වෙන්න නිස්මය දායිස් බ්ලයිප් සයින මූසික් ලෙබෙන්ඩික් උන් බ්‍රිංක් උන් සිම ප්‍රීඩ සුම් ලෙසල් හිය චූඩමාණිකේ මිට ඩෙස්මන්ඩ් සිල්වා

මීළඟ මාස සූදානම් කළා තවත් ලස්සන ගීත මේ ගීතේ ගායනය කරන්නේ සුරේස් ගමගේ ඉතාමත් ලස්සන ගීත මේ ගීතේ ඇතුළත් වුණා ස්වීට් ඒන්ජල් කියන චිත්‍රපටයට මිත් සිහින මනමාලි බ්‍රින්ක් උන්ස් සුරේස් ගමගේ ආයනම් සෝන්ග් ෆොල සාත්ලිස්කයිට් උන් ට්‍රොමිස රොමැන්ටික් දි මෙලොඩි ට්‍රෙක් දීස බෙසොන්දර ෆිල්ම් අටමොස්ෆෙර දි හැල්සුන් එනරුගන් miteinander verbindet. Hier ist Sina Manamali aus Sweet Angel und Suresh Gamage.

ශානිකා මදුමාලිගේ ලස්සන ගීත අතරින් මේ ගීතය ඉතාමත්ම ජනප්‍රිය වුණා මගේ පුංචි කුඩේ ශානිකා මේ දවස්වල පදිංචි වෙලා ඉන්නේ ජපානයේ නමුත් මේ ගීතය ඉතාමත්ම ඕන දිනක අහන්න පුළුවන් ගීතයක් තමයි මේ මා සූදානම් කරේ මීළඟට වාදනය කරන්න මේ මගේ පුංචි මැණිකේ මගේ පුංචි කුඩේ ස්ප්‍රින්ග් ශානිකා මදුමාලි ආයින් Lied voller Wärme und Kindheitserinnerungen ihrer samte Stimme trägt diese besondere Mischung aus Liebe, Nostalgie und einer Hauch von Traurigkeit. Hier ist Mage Punchikude mit Sanika Madhu.

පෙර මේ ගීතය තාමත්ම ජනප්‍රිය වුණා. ඒ වගේම තමයි අදටත් මේ ගීතේ තාමත්ම ජනප්‍රියයි. යෝහනි තමයි මේ ගීතේ ගායනා කරන්නේ. ඉතාමත් ප්‍රසිද්ධ වුණේ මේ ගීතේ නිසා. අපි සමන්දුමු ඒ ගීතේට මැණිකේ මගේ හිතේ. Mit Manike Mage Hite vom Johanni einen Song geschaffen, der weit über Sri Lanka hinaus Herzen berührt. Ihre sanfte Stimme und der hypnotische Rhythmus machen den Titel zu einem Welthit. Ein Lied, das Gefühl weckt und sofort hängen bleibt. Hier ist Manike Mage Hite.

මීළඟට අපි සූදානම් කළා තවත් ලස්සන ගීතයක්. ඒ තමයි සරම. සරම ගීතේ මීට වසර දෙකකට පමණ පෙර තමයි ගුවන්ගත වුණේ. සරම කියන ගැන අපි අලුතෙන් සිංහලෙන් කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ගීතේ ගායනා කරනවා රජීව් සෙබස්තියන්, ඩෙස්මන්ද සිල්වා, සුනිල් පෙරේරා සමඟ ඇනස්ලි මාල්වැන්න. මේ ගීතේ ඉතාමත්ම ලස්සන ගීතයක්. මේ ගීතේ පදමාලාව ලියා තිබෙන්නේ රජීව් සෙබස්තියන් විසින්. අපි සමන්දමු ඒ ගීතයට. ඊට පෙර මා කැමති මේ ගීතය ගැන ජර්මන් වලින් යමක් කියන්න. සරම ඉස් මෙයාලස් නෝ අයින් සෝන්. ඒ ඉස් අයින් ස්ටුක් කුල්ටුව අයින් අවුගන් සිංක් වින්කන් අයින් මියසිකාල් ඉස් ෆෙස්ට්. When Raju Sebastian, Desmond De Silva, Sunil Pereira und Anasli Malven, Susamen kommen in State, diese besondere Mischung aus Humor, Rhythmus und echter Sri Lankese Lebensfreude. Der Titel spielt auf die traditionelle Sarama-Kleidung an lockere, bequemes Kleidungsstücke, das ist in vielen asiatischen Ländern getragen wird. Es steht für alle Tag, für Leichtigkeit, für das einfache Leben und genau diese Gefühle fängt der Song ein. Ein bisschen Spaß, ein bisschen Nostalgie und ganz viele Charme. Auch wenn einige der Künstler nicht mehr unter uns sind, bleibt diese Musik lebendig. Sarama erinnern uns daran, wie viel Freude sie uns geschenkt haben. Hier ist euch Sarama.

0: යනවා
1: සරම අඳිනගෙනයි දන්නේ සරමෙ පහසු වේතරම
2: සතුපාට හද ගැස්ම බ්‍රිංගම් කියන්නේ අසන්ති මදුවාරි සමග හන සම්පා කියන ලස්සන ගීතයක් මේ ගීතේ මුලින්ම ගායනා කරේ අසන්ති අපි දැන් සමන්දමු ඒ ගීතයට අසන්ති සමග රතුපාට හද ගැස්ම මේ රතුපාට හද ගැස්ම බ්‍රිංගන්නේ අසන්ති මදාවි උන් හන සම්පා eine moderne kraftvolle songvolle gefühle und weibliche energie Die Mischung aus sanften Vocals und starkem Beat schafft diesen besonderen Moment, der sofort ins Herz geht. Hier ist Ratupata Hadagasma.

මිලන්ගීතය සෙරප්පුව ගැන කියන්නේ ඉතාමත් ජනප්‍රිය ගායක කණ්ඩායමක් කියලා කිව්වත් හරියට හරි ෆන්කි ඩර්ට් සෑන් මදුමංගේ සමග මුරාද් උවේස් මේ ගීතය මේ තුන්දෙනා ඉතා ලස්සනට කියනවා. ඒ වගේ මේ ගීතය තාලය වගේම ඉතාමත් ලස්සන ගීතයක් කියලා කිව්වොත් හරියට හරි සෙරප්පුව බ්‍රිංක් දීස මොඩර්න ප්‍රෙෂන් උන් එනගීගේ ලාඩන සවුන් මිටෙන් ෆන්කි ඩර්ට් සනාල් මදුමගේ සහ උන් මුසාඩ් හුයිස් පර්ෆෙක්ට් මිටයි නන්දර පබින්ඩන් අයින් සෝන් පොල රිදමුස් හුමෝ උන් උන්බනාන් ෆ්ලයා ඌබානම් යුග ලො මුසේන පවෙක් හිස් සෙරප්පුව

කංචන අනුරාධ කියන්නේ නැගී එන ගායිකාවක්. ඒ වගේම ගේ ගීත සියල්ලම වගේ ඉතාමත් ආදරෙන් අපේ රසිකයන් වන්දගන්නවා. ඒ වගේම තමයි රසික ඇගේ ගීතවලට තියෙන අලුත්ම හැඟීමක් නිසා නවතම ගීත කලාවක් කියලා කියන්න පුළුවන්. Mit Opada singt uns Kanchana Anuradhi einen Song voller Gefühle und stiller Stärke. Ihre warme Stimme trägt diese besondere Mischung aus Hoffnung und Herzschmerzen, die sofort berührt und nachklingt. Hier ist Opada mit Kanchana Anuradhi.

මිලන් ගීත ගුණදාස කපුගේ ගුණදාස කපුගේ අපෙන් වෙන්ව ගියත් අවුරුදු ගණනාවක් වුණත් ඔහුගේ ගීත ඉතාමත්ම ජනප්‍රිය අදටත් next lead from the ගුණදාස කපුගේ sing the lead bass fill and signal best lead from them Ganser Stukken

0: lankaradio.lk.
1: මීළඟ ගීතය මා සූදානම් කළා ඔබ වෙනුවෙන් උමාරියාගේ ගීතයක්. ඉතාමත් ජනප්‍රිය ගීතයක්. මේගේ වීඩියෝ එක ඉතාමත්ම ලස්සනයි. ඒ වගේම තමයි next lead from the umariya